ත්‍යාවව චරණ කමල සිමලාග ප්‍රීත පගත කරව ප්‍රවගි නත නියතේ කෝටෙකු ආධානක මගනම් ප්‍රවසාර ප්‍රවගි දෘෂ්ට මහසකය හරහ පව වෙලාක ජංචාකයා සිය ජාන්ත්‍රපතන පුුණ පරකය නහිම ටොලාන සුබර පරිපරින් රස්තංගු සුබර පරි ප්‍රීම් ප්‍රස්තරංගු පජාචාව සාධක සඟ පරි සරණාන් සෞතියාව ගන්තර ප්‍රකා සාන දෙනල වෙලාගුට පාග ජපයා ප්‍රව සුවය නානකන රත්ය සුපය සේවකින් මනසා පුරී පැයි සාතුකරතිය නිර්මලමතල ජනකව ප්‍රම හයෝදයා සේවකින සතන හර බඳන කාට මුක්ති ජනපයා ජනබරඳු ප්‍රමගයයි ශුපන සරදාසා පුරී රවරහයා සාධ සංහ ජුරිජස්කා සාතන් ලියමලායි නානක පැගති නම සමය සෝකම වෙෙසරජ කාන පන සෝකම වෙෙසරජ කියයා ජන සෝකම වෙෙසරජන සාවගේ හිදිය සෝකම වෙෙසරජ ජීවන